ජයුරවන් මකර කුණ්ඩලවන් කිරිටී හරි හිරණමයව පූර්ධృత සංඛ චක්‍ර හරි හිරණමයව පූර්ධృత සංඛ චක්‍ර බ්‍රහ්ම මුරාරී ස්තිපරන්තකාරී භානු සසී භූමිසුතු බුදස්ස ගුරුස්ස සුක්‍ර